0: දායකතුන් දක්කවා වාහක ෆුළු එවරෙන් එහුම උඩන් අරානේ හරුගඩ එවරෙන්න වනී හියේ ෆහැ එවරෙන් කුරේ ඒ අඩු අහාකම බුණා මීහා බයා වෙගෙන්වා හොජ්ජතේ ගෙනස් දී බලාශේ.
1: أَمْ لَهُ الْبَنَاتُ وَلَكُمُ الْبَنُونَ
0: نُوَتَ إِكَلَاً گِيَنْ أَنْهِنْ دَرِنْ وِفَا فِرِهِنْ دَرِنْ تِيَبَامِهُنَّ وَنِيهِيَّ

0: නුවත ඒවුරෙන්ගේ කිබයින් උජූරයක කලේගෆානු එදවඩාගන්න වනී හෙයේ. සහ ඒවුරෙන් ඒ උජූර දේන් ජෙහුම්ගේ සැබවුම් ඒවුරෙන්න බොරකමෙල් ලිබනී හෙයේ.
1: أم عندهم الغيب فهم يكتبون
0: نواتا فاه ايورين اين ليومان ايورينغي غاتوغا غايبغي علم وني هيي

0: අධි හැමකශවරුම් එකලේගිෆානුගේ මෙහමානු නාමෙදු නොබෑකන්ත කුරුමට්ටක එකලේගිෆානුග අරිහුන් එවරින් එදිගත ෆහැතිමන් රස් කලාන්ගේ එවරින්ගේ ලෝත කනුකුරවීම අධි එංගෙවීම ෆහැතිය බෑ මීහුන් තිමන් රස් කලාන්ගේ අජාබායි ඉන්දාරුගේ රහ ලිබ්ගන්නාශේ.
1: ولقد صبحهم بكرة عذاب مستقر
0: ادي هما كشورم فاتيهگ فاتيس وگتگا دمهننے عذاب ایس ایورن نجہونی
1: فذوقوا عذابي ونذر
0: فہ تیبا می ہن تیمن رسکلاگے عذابای ہندارگے رہ لبگناشے.
1: وَلَقَدْ يَسَّرْنَا الْقُرْآنَ لِلذِّكْرِ فَهَلْ مِن مُدَّكِرٍ
0: හමකෂවරුන් තිමන් රස්කලාන්ගේ ඔරුවාන් හඳුම කුලවම ෆසේහ කොද්දවීමේ ෆහේ හඳුම කුරා මීහකු වේහියේ.
1: وَلَقَدْ جَاءَ آلَ فِرْعَوْنَ النُّذُرُ
0: හමකෂවරුන් ෆිරාවුන්ගේ මීහුන්ගේ ගාතන් ඉන්දාර්ථන් අය

0: දැන් මියදු ෆිලාරෝග ගැනස්තවුන් බය වඳගු කලිමත කියා දෙන
1: ජහර ජහර
2: හරවඩුම් බුනෙසි
1: ආසා ආසා
2: එනං උඳගු කුරි
1: ලියායිෂා ලියායිෂා
2: දිරිඋළු මට්ටක
1: ෆිරාෂ් ෆිරාෂ්
2: දාන් නුවත තම්මති නුවත එඳු
1: යුආරිද් යුආරිද්
2: හුෂෑලු
1: ෆිදායි ෆිදායි
2: උරුබාම් වා මීහා
1: කයිදු කයිදු
2: මකර් නුවත හීලේ

0: ගඩි මිහාර බාලගඩි හැම්මිනිට මේ දීනුක අඩු මේ මෙන්දුරන මාතවකතු
1: අල්ලාහු අක්බරු අල්ලාහු අක්බරු

0: මේ ප්‍රෝග්‍රෑම් එක මිගෙනස්තිනි නමාතා බෙහෙ මොහා ලොරැත මේ ෆොතුගවාලි උන්ත හුෂාලාදිනි අලුස්තාස් හුසෙන් රුෂ්දි
1: අඩුවස්සම උන්තියගෙන්දමනි ගැබේ ෆ්ලුන්ගේ දීනි මුර්ෂීද්
0: දීනුගේ අඩු දීනුගේ

0: ඉම් එවරෙන් බුණුවේ හමකෂවරුන් තියබේකලුන්ගේ සබබුන් තිමම් මෙන්න සුම්පාකන් ලිබිජ්ජේ තියබේකලුන් තියකන් හුට්ටා නුලෙව්විනම තිමම්මෙන් තියබේකලුන් රජම් කුරා හුෂීමුවේ හමකෂවරුන් තිමම්මෙන්ගේ කිබෙයින් තියබේකලුන්න වේන් දෙනිවි උකූබා ලිබිදා හුෂිකන් කෂවරේ قالوا طائركم معكم أئن ذكرتم بل أنتم قوم مسرفون
1: إبيكالوم ودالو ووه تيبا ميهونج سمپا کم وني تيبا ميهوننا اكو گئ تيبا ميهوننا حقو گئن هندان کو دیوناس ඒ සුම්පාකමෙ කමුගා බලනී හෙයෙ අදි කියත්ත තියබෑ මීහුන්නේ කාෆිරු කමුගා හද්දු ෆහනාලා ෆාවා බයකේ

ඉන් අංගවානෙත තිබා සුවරුගේ වන්නාශ ඒනා බුණානෙත තිමන්ගේ වෙඩිරස් කලාන්ගේ තිමන්නාය ෆාෆ ෆුස්සවා මෑකොරව්වා ෆාවා මීහුන්ගේ තෙරෙයින් එකලාන්ගේ තිමන් ලෙව්විගොය තිමන්ගේ කවුමුගේ මීහුන් දන්නානෙ නම කිහා රඟලු හෙයේ.

ඔවුන් එවරෙන්නං හෙක්කෙව්වේ එයි හමකශවරුන් බරාවෙගෙන්වා නවුගා තිමන්රස් කලාන්ගේ එවරෙන්ගේ දරිෆස්කොළු උෆුල්ලවා දෙව්විකමෙ වහලකනාලහුම් මිම්මිස්ලිහිමා යොර්කබූන් අදි එෆද තකෙතින් එවරෙන් අරෑගෙන් දුව්වානෙ තකෙති එවරෙන්න ටකා තිමන්රස් කලාන්ගේ හද්දවා දෙව්වීමෙ وَإِن نَّشَأْ نُغْرِقْهُمْ فَلَا صَرِيخَ لَهُمْ وَلَا هُمْ يُنقَذُونَ ادي تيمنرس كلانگه اراده كوروا نما ايورين غرقو كوروا فا حشيمه فه اهندو ايورين نن اهي وانه فراتن نوے ادي سلامه كوروا نه بايكو كموغا ايورين نومه ويمه إلا رحمة منا ومتاعا إلى حين تيمن رسكلانگ حضرتن رحمتك گتو گئياي کندالو وافاوا مدتكا جهندن دیوا دنیاگ وگتی افلگ گتو گا منوئیے

අදි එවුරෙන් බුණාකමුගා විය. තිමම්මෙන් මරුවේ වෙයශායි කෂිතකක වෙජ්ජෙහිඳු අලුන් දිරුමක ෆොනුවානේ බයකුකමුගා හම කෂවරුන් තිමම්මෙන් වේ හෙයෙ. අව ආබාඋනල් අව්වලූන් අදි තිමම්මෙන්ගේ ඉස්වෙදිය කාබෆයින් වෙස් හෙයේ.

0: ගඩින් හැක්ගඩි එකාවිස්මට මේ විශානමාත වගතු.
1: අල්ලාහු අක්බරු අල්ලාහු අක්බරු

0: කොම්මැ නප්සකී වෙස් මරුග රහ ලිබිගන්නානේ එච්චිකෙව්. අධි තිය බෑමීහුන් කුල අමල්තක තිය බෑමීහුන්න ෆුරිහම එජ්ජජා දෙව්වානකං කශවරී ප්‍රයාමැද්දුව හුන්නේ. ෆහෙනරකයින් එක්කි බා කුරව්වා ස්වරුගය වෙද්දෙවි මීහා දන්නාශ ෆහෙ එමීහකු නසී බ්ලිබිගෙන් ෆිකං කශවරේ. කෙහිවෙරිකම්ගේ වගුතී උපලෙද්දේ එච්චෙක්කම්ගා මෙනුයි දුනියේගේ දිරිවුලුන් නොවේ.
1: අඩුව සෞන්තියගෙන්දවනි තිය බේෆලුන්ගේ දීනී මුර්ෂීද
2: දීනුගේ අඩු.

0: මේ ප්‍රෝග්‍රෑම් එක මිගෙනස්තිනි නමාතා බෙහෙ මොහාලොර ඇත මේ ෆොතුගවාලි උන්ත හුෂාලා දෙනි අලුස්තාස් හුසෙන් රුෂ්දි
1: මේ නුවදියා මෙගහර්ට්ස්
0: දීනුගේ අඩෝ

0: අධිතිය බෑමීහුන්ගේ වෙරි රස්කලාංග හදුරතුන් ෆාෆ ෆුස්සෙවුන් ලිබිගතුමටා උඩුතකා බිම්ෆද තනවස්කං හොරි සුවරුගේ තිය බෑමීහුන් අවස් විගන්නාශෙ එ සුවරුගේ තයියාරු කරවවාෆා වනී තකුවා වෙරින්නශෙ
1: සෝනිහුන්ගේ පකීචා.

0: කොම්මෙ නක්සකීවෙස් මරුග රහ ලිබිගන්නානේ එච්චිකෙව්. අධිතිය බෑමීහුන් කුල අමතක තිය බෑමීහුන්න ෆුරිහම එජ්ජජා දෙව්වානකං කශවරී ගයාමැද්දුව හුන්නේ. පහෙ නරකයින් එක්කිබා කුරව්වා ස්වරුගය වෙද්දෙවි මීහා දන්නාශ. පහෙ එමීහකු නසී බ්ලිබිගෙන් ෆිකං කශවරේ. කෙහිවෙරිකම්ගෙ වගුතී උපලෙද්දේ චෙක්කම්ගා මෙනුයි දුනියේගෙ දිරිවුලුන් නොවේ.
1: අදමියත්ගේ ප්‍රෝග්‍රම් කල්ගොන්ම මේ බලාලේ රියාලු සෝහෙන් මිපතුගේ අශාරස්තේක හැද්දිහ තිම්වන හදීස්ක ශරහය අදමී රියාලු සෝහෙන් මිපතුගේ තිස්තේක හැද්දිහ එවන බාබ ඉස්තෙග්ෆාර් කුරුන් ගවහකණංගනේ ෆෝ බාබ ගකනසෙවා ෆා හදීස ශරහ බලවා දෙවි ડોક્ટર සවුත් ලෝලි සෝල්හුංග බගීචා මේ ප්‍රෝග්‍රම් උපත්තා මහොෂලි අල්කොන් රොකිය එමෙ බෙෆුනා මංගලෝග එමෙ රහමෙ මිමර් කුරුමු දුආ කුරුමු වකිලාන. අස්සලාමු අලයිකුම්.

ගෙපානන් අර හොරි මෑරස් කළයාන්ගේ දෙවී මෑ කන්තව තිරෙන් සම්සම් වල කළ ගපාන දික්කවිකම් වේ ෆයි කළ ගපානුගේ සමානන් ආයරු ඒ වලුවනී ොරු ඉගෙන්න්නව. වී නුීතන දෙනහොරි මීහකවෙස් නොයේ අද මිකන්තකී සදාමයි සුල වැලිව ඉතුර කළ ගපාන දුනිය පාල් කුරෙපුම් ගෑ ජිකමගේ අලාම ඇත්තව තිරෙන් බීකම මේ. මෙවාහකෑගේ හාසලකි ජරහම් වංහගේ මීහු මක්කාගා නොජිපාව අනියාව ගතුමන් එමිහුම් හජාකුරබා නිස්කරු ෑපුම් අලාම ඇත. අමරපන හාසිල් ජර්හමීය විශ්නිගෙන් මීනාකුල කමකී ගෙපුරුගි තෙරේගා වා අගු මෑත කිච්චායි. ඉබ්‍රාහිම් ගෆානුගේ ෆෑතිලපුරුගේ අසරහුරි හිලයායි. සම්සම් වලුගේ තෙරිය වට්ටාදා ඒ වලු රඟල ෆොරුවා නිවාකොපියයු. එ සමානුසුරේ එතාංගා වලෙන් නැති හුරේ අබදුල් මුත්තජිබ් ගෆානුගේ සමන් ආයරු එතනකී වලින් හුන්න තනෙකන් දෙනහුරි මීහකවෙස් නැතෙවේ. දෙම්පය අබදුල් මුත්තජිබ් ගෆාන දෙතින් හතර රේගේ හොවපෙන් පුරුගා මෑරස් කළයාගේ එංගෙවි එංගෙව මකුන් එකලේ ගෆානුන් එතන් කොන්නවාන් වස්තු කරවා එකලේ ගෆානුගේ දරිකලුන් හාරිස් ගෆානෑගෙන් වඩාගෙන් එකලේ ගෆානන් ඉග වඩාගෙන් වා දිමා කොන්නවාන් පට්ටවාපිය. තින්දුවෝ නොසක්කෙ කුරෙවි පහුන් වලුගේ වටා ගාත ෆෙනිජේ දෙම්පය එකලේ ගෆානුන් වී උපාපුරුන් අල්ලාහු අක්බරේ විදාලුවේ ගොවාලිපියේ මීතිවන් නාමෙන්නම් එඟුරි ගොතුන් ඉස්මායිලු ගෆානුන් ජෙස්සිවි හිලතකෙව්. දෙම් ඉවලු ෆෙනුමුන් ක්ලේෂුන් හෑගේ එකි ගබීලා ගබීලාගේ මිස්තකුන් එවේ බොනපුුවේ තියෙයි කලි ගෆානුගේ එකනි හක්ගේ නෝනැවේ තිමම්මෙන් එම්මෙන්ගේ හක්ගිකේ තිමම්මෙන් එම්මෙන් තියකන්තවගා වානී බෑවිරි පුරබාටව කජගිපානු විදාලු වයේ තිමන් කජගිපානු තියකන්තකෙන් පුරබාහරීමේ මිකන්තාකී තිය බෑමිහුන් ෆියවා තිමන් කජගිපාන හස්සොය තිය බෑමිහුන්ගේ තිරෙන් තිමන් කජගිපාන දෙව්‍යවුණු කමිකෙව. මි බෑමිහුන් බොනපුූවේ තියගොතක තිම මිහුන් දුලෙන් නොපුරාණුවේ තියකන්තකා මෙදුගා කජගිපානා තිමන් උරෙන්න්නයි මෙදුගා ඉන්සාපෙන් නුවයි කමකුණුදානය. එකජිපාන විදාලුවයේ තිය බෑ මිහුන් රුහේ මිය උගාතක් ඉන්සාප් කරන් දමන්නට එබෑ මිහුන් බොනපුුවේ තිවන්මෙන් රුහේ මියකි සෞදබුණු හොසෑම වන්හා කාහිනු කම්පජයගේ. මිකම්පජේගයකී ශාම් කරාගවා මිහික දෙම්පයි අබ්දු මුතලිබ ගිපානා අබ්දු වනාප වන්හාගේ බයකු මිහුණනායි කුරේ ශුන්හගේ කොම්ම දරිකොලකුම් බයකු මිහුණනායි මෙෙන් එකවා ශාම්කරය දතුරු කොපුුවේ. මෙ බෑ මිහුන් දතුරු කොප්වා දනිකොම් මගු ගෙල්ලි වාවදෙවි හජාස් කරයායි ශාම්කරයායි දෙමතුන් ජංගිජිගි තිරේගාවේ මෙ බෑ මිහුන් එෙන් අතුගාහුරි ෆෙන් හුස්ුවේ හජාකුමත් තජාර විජ්ජයව. දෙම්පෑ මෙ බෑ මිහුණ කුරාණය එබෙස් කමින් නොයකි හයරාම්බිගෙන් තිබ අබ්දුල් මුත්තජි විපානු විදාල් වයේ තිය බෑ මිහුණ දෙන් කුරාම් පෙන්න්නනී කොන්කවින් හිජය. මිගොතන් එබෙස් කොමකායි මසකතකායි හරකාතකා නොජා තිවකින් මෙහෙන් ජෙවුණ මොසයොත්තිගා මරුගේ ඉන්තිසාරීගා තිබමි ඉන්සානුන්ගේ දර්ජය නොනේ. මෙ බෑ මිහුන්ගේ එෙන් දන්නවා ඇපුුවේ තිම රෙන්න්නක දෙංහම කුරාණේ එබ්බෙස් කමේ නොෆෙනේ කජගිපාන පිනි වඩාගන්නවා කම බානම එකමෙක් ගවාහකපුරු විදාලුවේ එකමකං අමුරු කුරබාටය. අගුල්මෙන් එකම කුරවේතව බලාහුරීමය එක ජගිපානු විදාලුවයේ මිතිබහා එම මරුවකෙන් බිමච්චන් උකිපා තිබමී වරන් හුතුරුකමිකෙ මෙහෙන් බීරු මීහුන්ගා ස්ථාවක වරහුට්ටා කොම එමිහුගේ කබ්වලු එමිහු අතුන් කොනේ ෆුන්කොක්ගෙන් එකබ්වලුගේ තුන්ෙ මතිීගා එමෙන් තිබේනියේ එකකු මරුවෙක්ජීයා එමිහිකයි එම කෑරීගවා මිහු එමිහා කොප්පා වල්තිරිය වට්ටාජානීය ඒරුම් පස්මතිීග ඔන්නානී එම පහුම් මරුයි මිහිකය. බොඩු කාෆිදායගේ එෙන් බිම්මච්චන් ඔහි මරුවේ ගෙල්ලිපා ඔතුමපුරේ එකකු ගෙල්ලුම්ෙ හිත පසයය. දෙම බෑමිහුන් මිකන්ත කොප්පුුවේ දෙම්පය එක ජිපානු එහෙන් ඉන්නවා හවීරු ෆිනිජෙහුම විදාරුවයේ මෑරස් කෙලයාගේ ගන්දී බුණමේ මිගොතන් අමිල්ලියන් මරන් එල්ලිගෙන් තිබමී නොකුලේ දිගතුන්ගේ කොල්නෙක් කොළේ මීන් ජමජගේ මච්චන් අරෑගෙන් ෆෙන්පද ෆෙනේතෝ කොම්මස් පරාතක හිඟා බලමාවෙස් අන්නහරේ. දෙම්පයි ඒ ජමජගේ මච්චන් අරාන් කෙරුණු දෙතින්මියක නෝනී තිබිකම කර නොයේ එකලේ ගෆානායි එ දෙතින්මියකයි ජමල් මච්චන් අරා ජමල් හම දුබ්බෑගතුමන් කලේ ගෆානුන්ගේ ජමජු කුර්මති දෙමොක්ගනු ජහුණු තනුම් ෆෙන් අරෑගෙන් ිය. දෙංගහිලේ ගෆානු ෑබෑ වඩාගෙන් තකවීර විදාලුවේ ෆෙම්පද හිප්පවා එක අෆිලාගේ එම්මෙන් ෆෙම්බය ෆෙන් අලාංහොලි තකති ෆරෑපුුවේ දෙන් එමිහුම් බොලපුුවේ අහරමෙන්න්න කජ ගිපානා මෙතුකා මෑරස් කදයන්ගේ ශරියෙක් කුර පෑතිිය අහරමෙන් ඒ සම්සම්මලා මෙතුකා දහකුවෙස් කජගිපානකායි දෙකොළවා කර නැතිීමය කජගිපාන මි ජංගලීගි තරයෙන් ෆෙන් දෙවි කදාන්ගේ ඒක් කජගිපාන සම්සම් වලු දෙවි කදාාගේ කජගිපානු අල්ගුන්ම නෑගින් මක්කාය රුජාගඩාග නොවාට දෙම් බෑ මිහුන්නයි එක ජිගිපානයි එතම් මසකතකායි තුරාජකුම් මගහොද්දවයගින් මක්කාය රුජවා විජ්ජවය එමිහුන් දාන්දිය කහිනු කම්ජයගේ ගාතක නොදෙතේ මියපවගා සම්සම් වලුගේ කන්තකන් එක ජිගිපානු හස වෙජ්ජේ එහෙ මියුන් එකන්තකයි මෙදුගා අරාරුම්වන් දූ කල්ලෑපුුවේ. අබ්දුල් මුත්තලිබ් ගෆානුන් මෑරස් කළයාගේ කිවේ දරිකජක ගුර්බාන් කුරෙවම නසුර බල්ලවෑගෙන් නැවුණු ගොත කීවෙස් මේ සම්සම් වලාහුරෙ කුරේෂුවන් හෑගේ මිහුන් අරාරුම්බෙ හරේ ජවා ඔළුම්ගේ තෙරේගා අබ්දු මනාපුගේ ෆුයි නවෆදුගේ ෆුයි අදි ෆුම්මෑගෙන් ඇස් කජගිෆානුගේ කුරිමති ෆුල ජිහිවා බනෙෆියේ කජගිෆානුන් අහරමෙන්න්නපුරේ මොළුවගනගින් තියකන්තකන් අදිව කරබවෑගෙන් තිය ඔළුබා